0: එකලාංගෙයි දරිකලකු නොහිප්පවා රසකලාංගේ අදි විරිකම්ගා එකලාංගෙන් එවස් බෑවෙරියක් නොවේ අදි නිකමෙතිකමුන් සලාමෙ කුරානේ රක්කාතෙරියකු එකලාංගයක නුමෙවේමේ අදි කරේගෙෆානු ගින ගිනෙන් එකලාංගය තක්බීරු විදාළු වාශෙ.
1: بسم الله الرحمن الرحيم
2: رحمن وانت رحيم وانت الله باسم فرم فشاغنمي
1: الحمد لله الذي أنزل على عبده الكتاب ولم يجعل له عوجا
2: حمد هري الله شك එකලාංගෙයි එකලාංගෙ අලාය ෆොයිබ්බාවාලෙවි රස්කලාංගෙ අදි එකලාංගෙ එ ෆොතුග එවස් ගුදුකමෙ නුසීදාකමෙන් නුලවතේ.

අදි එවරෙන් තෙදුවේ තිමම්මෙන්ගේ වෙරි රස්කලාන්ගෙයි උඩුතකයි බිම්ග වෙරි රස්කලාන්ගේ තිමම්මෙන් එකලාන්ගේ නුන් ඉලාහකන් අලුකමෙන් නොකුරා නූවේ බුණි හිඳු තිමන් රස්කලාන්ගේ එවරෙන්ගේ හිත්තකක් ගදකන් දෙවීම එනුන් ගොතක තිමම්මෙන් බුණෆිනම තිමම්මෙන් ඒරුන් එබුණි අනියාවිර කමයි කුෆුරුගේ නිහායත ගොස්වාවා බහෙකං කශවරේ.

0: අනිබ්බයක බුණුවෙ තියබෑ මිහුන් එවරෙන්න්නා වකිවේ. අදි අල්ලාහු ෆියවා එවරින් අලුකං කුරා තකිච්චා වකිව ගන්න හිඳු. තියබෑ මිහුන් හොහලාගේ හියා වහිකන් ලිබිගන්නාශේ. ඒරුන් තියබෑ මිහුන්ගේ වෙරි රස්කලාන්ගේ තියබෑ මිහුන්න එකලාන්ගේ රහමැත් තනවස්කොත් දෙෙව්වා. තියබෑ මිහුන්ගේ කන්ත තියබෑ මිහුන්න ෆහිකොත් දෙෙව්වා. බේනුන්ත හාසිල් කොත් දෙෙව්වානෙතේ.
1: وترى الشمس إذا طلعت

0: අදි කලේගෙ ෆානු හඳුම ෆුළු නැතිජ්ජෙ හිඳෙක්ග කලේගෙ ෆානුගෙ වෙරි රැස්කලාන්ගේ හඳුම කුරවාශෙ අදි කලේගෙ ෆානු විදාළු වාශ අලුගෙ වෙරි රැස්කලාන්ගේ මියව්වර කෑරි තිදු මගක මියලාය මගු දක්කවා ෆාශේ
1: ولبثوا في كهفهم 300 سنين وازدادوا 9
0: eurenge hohalaga euren tinsateka aharai adi ituran nuaharutibue
1: qulillahu a'lamu bima labithu lahu ghaibus samawati wal ardh

0: بسم الله الرحمن الرحيم اللهم إني أسألك صحة في إيمان وإيمانا في حسن خلق ونجاحا يتبعه فلاح ورحمة منك وعافية ومغفرة منك ورضوانا اللهم أكمل لي ديني وأتمم علي نعمتك واجعلني عبدا شكورا اللهم ارحمني بترك المعاصي أبدا ما أبقيتني وارحمني أن أتكلف ما لا يعنيني وارزقني حسن النظر فيما يرضيك عني ماني هدوا بودكور ورسكلاكو ඊමාංකමුගෙ ෆුරිහම සිහතෙක් අදි රිවති අඛලාකායකු ෆුරිහම ඊමාංකමෙක් අදි එකමෙක්ගෙ ෆහතුගා දින්නෙවුමා ෆුරිහම කාමියාබියෙක් අදි ඉබරස් කලාංග හදරතුන් රහමතකා දුලහියොකමෙක් අදි ඉබරස් කලාංග හදරතුන් ෆාෆ ෆුස්සෙවුමකා රුස්සවා වඩිකතුමෙක් මි අලාය දෙවුන් එදි ඉබරස් කලාංග හදරතුගා හමකෂවරුන් මි අලා දන්නවමු හද්දවා බොඩු කුරෙව් විරස් කලාකො මි අලායට්ටකා මි අලාගේ දීම් ෆුරිහමකුත් දෙව්වාෆාන්දේ අදි මි අලාගේ මච්ච ඉබරස් කලාන්ගේ නයාමයි ෆුරිහමකුත් දෙව්වාෆාන්දේ අදි මි අලායකී ගිනගිනෑන් ශුකුරුකුරා අලකු කමුගා දව්වාෆාන්දේ හැද්දවා බොඩු කුරෙව් විරස් කලාකො ඉබරස් කලාන්ගේ මි අලා දුනියේගා ලෙහෙට්ටෙවිහා දුවහකු උරෙදුන්තකුන් දුරුහෙලිවුමුගේ රහ්මැක් මි අලායල් ලව්වාෆාන්දේ අදි මි අලායා නොබෙහේ කන්තත්තකා නොබෙහි හුරුමුගේ රහ්මැක් මි අලායල් ලව්වාෆාන්දේ අදි ඉබරස් කලාන්ගේ මි අලායත් රුහිවොඩිකෙම්වා කන්තත්තක හයෝගොතුකා බෙලුමුගේ තවෆීකු මි අලාය දෙව්වාෆාන්දේ
1: මුනිෆූහි ෆිල්වාදී මවුලුමත්ගේ හසානා මුස්සලිකොද්දේ එම්මේතු බාරකුරවේ බෑවරිය
2: දෙහිරාජ්‍යයේගේ අඩු
1: එංහස් හතරස්තෙක් සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: පදමේ රෙකෝඩින් හැක්කඩේ 40 මිනිට් මේ දිවි රාජ්‍ය කඩෝල්මන් ගණස් බින්දනේ බාජ්‍ය රහෙන්දුනේ හතේ ખબર ફાවන කාසල්ම ප්‍රෝග්‍රෑම් කරේ දාන මේ දේ ප්‍රෝග්‍රෑම් තේ බෙෆන මගනස් දිනෝ රමීස්
1: දෙංගල් ගොන් සීනත් අනික සුරේහා බෙෆන මර්හබා දන්න හරුමේ කුරි මිස් වාහක දකම් දිය මවදෝ ආකීග කුරිය දානේ ගෑගණ කග්ගට් තිරියා හැම අල්ගුමෙන් හැම ප්‍රෝග්‍රෑම් කුරිය ගෙන් දාන බෑර ඩැග් තම බේනු ෆුල් බෙෆන ඒ ફુરසත් ඒ බෙ අල්ගුමෙන් ගේ මියදුගේ මවදෝ කී ඉක්තිසගදී ගොතුන් ફુදුන් තෙරි මීහක වොම සමාල් කන්දෙන් ජෙහෙ කන්තත්තක කි කොබා හියේ හතෙග්ගේ ખબર ගේ කුරින් අල්ගුමෙන් දෙ බෙෆලක වාහක දක්කාලෙන් අනික සමති බෙෆලුගේ خیال ફુරතක ඒකී ගල්ගුමෙන් කුරිය දානේ ලව රික්වෙස්ට් කුරව බේනු ෆුල් බෙෆන වගුත් ඒ බෙ ආදි ගෑගණක බෑගඩෙන් හැර ඒ බෙ හයිකඩ ෆන්ස සිගන්දේ ෆුරසත් ඔන්නානි නන් ලව රික්වෙස්ට් කුරව බේනු ෆුල් කුරවානි PSM එයා

0: අනෙ බයක බුණුවේ තියබෑ මීහුන් එවරෙන්න්නා වකිවේ. අදි අල්ලාහු ෆියවා එවරෙන් අලුකං කුරා තකෙච්චා වකිව ගන්න හිඳු. තියබෑ මීහුන් හොහලාගේ හියා වහිකන් ලිබිගන්නාශි. ඒරුන් තියබෑ මීහුන්ගේ වෙරි රස්කලාන්ගේ තියබෑ මීහුන්න එකලාංග රහමැත් තනවස්කොත් දෙෙව්වා. තියබෑ මීහුන්ගේ කන්ත තියබෑ මීහුන්න ෆහිකොත් දෙෙව්වා. බේනුන්ත හාසිල් කොත් දෙෙව්වා නෙති.
1: وترى الشمس إذا طلعت

තිබීරු. තිබායන් හීවානී හේලා තිබි බයිහෙන්නේ. අධිතිමන් රස්කලාන්ගේ එවරෙන් කනෑ ෆරාතශායි වැෑෆරාත ෆුරොළුල්වම. අධි එවරෙන්ගේ කුත්තාවති ඒග දෙයද්දමාලාගෙන් හොහලාග දුරුමතිීගේ. එවරෙන්න්නත් තිබා බලා ලෑෆිනම හම කශවරුම් තිබා එවරෙන්න්නා දුරද්දුවේ ෆිලා නැති. අධි හම කශවරුම් තිබා එවරෙන් දෙකෙ බිරුම් ෆික්කඩාගෙන් හිඟෑදා නැතේ.

0: එංහා 441 කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩි 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවහිරාජ්‍යයේ අඩු

0: මර්ගඩින් තිංගඩි ෆන්සා සතුරු මිනිට් මේ දිවෙහි රාජ්‍යය ගඩු ඩයිමන්ඩ් ජුබලි ඉන්ටර්නේශනල් ෆුට්බෝල් ටෝර්නමන්ට් ගලොලු රස්මි දඬු වගුතුන් ගෙනස්තිනම මේ පාකිස්තාන බංගලාදේශ බදුල් කුරා මැච්ගේ කුළුම් වගුතුන් ගෙනස්තිනම අගමගේ ප්‍රෙසෙන්ටර් රමීස හවල් කොලාන
1: Bangladesh and Pakistan. We have the
2: Ladies and gentlemen, please stand if you are able for the national anthem of Pakistan.
3: Tomorrow.

0: දවම පාකිස්ානක හහිතරින්ග ටීම ක්ෂ ද අගෙන ආදම අසි ඉතුර පරවෑනි ජැනල් කොනමයි ආම කොමර එහිතරින්යි ආවර මා බාරකවෙස් නෝන නහෙන්නම සේන දනමති ඉසිල්ලෑන් එන එනහම ගුඩිවෙස්ම දෙවි අධිය බංග බදලනකො මට පුරාශය බංග ටීමුගේ කුන්තරෙන්න්න වහිතරින් හරකා තබග පොදශ ඉකුරින් දන්වාලිය මියදම කුළවෙනි ඩයිමන් ජුබ්ලි ොලු බාරතුවෙ පුරතාව මෙච් කුරින් දෙන්න මෙ බාරතුව මේ ධාරවනි පාකිස්තාන් බංගලදේස් දිවිහි රාජ්‍ය අෆගනිස්තාන් අද මියදමි කොළවැනි මුබාරතු පුරතම මෙච් පාකිස්තාන බංගලදේශ කුළවැනි අද එන බාලු ඇමයාරෙන බද කොළම අරණී පාකිස්තානක නවාර නම්බර් පුරන්තරයා මිහිනි අරංගොස් අහමද් නෝවා නෝවා පහරුග මේකෙන් අකුර වෙච්ච නුබෑවිධාන පාකිස්තාන නවාර අහමද් අයියාන් අද මෙහාරු ඒ පාකිස්තාන රාහිස්
1: නබි
0: පාකිස්තාන දීපේ ජෙහෝ බංගලදේශ මෙදවර කුර්තන් කුලේ මෙදුර කෑරින් සෙන්සා කල්ගේ තන් කුලේ ඉරමදි ෆරාතුක බාබා කුරිය ෆොනාර බෝල කුරුම දෙකුණු ත්‍රියම් කුලේ
1: මෙහා පාකිස්තාන අගා ඉස්තාෂි ඉස්තාෂි නරු ખો නරු ඉස්තාෂි වේ
2: සබ්ස්ටිටියුෂන් ફોર පාකිස්තාන Jersey number 8 Rahis Nabi replaced by jersey number 19
0: Pakistan ko pura phala penalty area tele penalty hum apna hatra number pe point purani kar diye Bangladesh ko tere yaad nala jay ko tere bol diye hum apna tum dekho na kolum beera 12 minute pratama phum kole vije Pakistan ka bas Bangladesh ka slade duje the diamond jubilee football mubarak ke pratama match ga mi badal kurani Pakistan adi Bangladesh gol kurmati leife jeho බංගලදේශගේ ජහිද් හසන් කුරිය ෆොනවාදනි ඒනෙනු මෙහර කැප්ටන් රහමාන් කුරිය ෆොනවාදන කුරිය ෆොනව බද ඒරියතන ෆාතුන් කීපරම් බෙදෙනි කීපර බොල කොන්ට්‍රා කොල්ල හොලොන් ෆරත බෑලා මාපි මෙ පෙනල්ටි එක මෙද වෘතම් කොල හොලොන් ෆරත කෝරි ටීමුගේ එහෙන් කුරුන් තියක බෙදෙනි ඉස්මාල් හුසෙන් එන බොලත් ලෑ මඩමන කුරියෙන් අස්තිර තින් ෆොලවාද බොල අනික සත්‍යාගෙන් බෙදෙනි කුරිය ජමාල් බත්ල හතන් කොල ෆාතුන් ටීමුගේ එහෙන් කුරුතර කුරිය ෆොන බසෙන්සක කතරේ පාකිස්තාන කුරුතර බෑ කොල ෆාත මඩමන ජස්සාද බොල මෙදුන කැරි ගැත්ත පාකිස්තාන කුරුතරින් බොල හිතන් කුරියෙන් අස්පරක ෆාත ජේලා ෆණික සාදිල් ආදිල් බෑලා බොල ෆේ මෙදුන කැරි මෙල මෙදුන හොරස කිරිය කිරිය බංගලාදේශ ආප්තන හොල ෆන්ත වදලා බෑ කොල ෆාත කෝරි ටීමුගේ ෆණර නම්බර් කුරුන් ත්‍රිය සයිද් අබ්දුල් ගණ කැස් මෙදෙනි සයිද් ගණ කැස් ආදිල් ආදිල් බෑලා සෙන්සක කල හොරස මෙදුන කැරි ටීමුගේ කැප්ටන් ඉක්බාල ඉක්බාල් පාකිස්තාන කුළුතරින් බංගලාදේශ ආප්තරයේ ඩොමිනේට් කෝගේ කුළුතරින් ෆෙන්නනි අරගෙන බංගලාදේශ ආප්තරයෙන් බංගලාදේශ කුළුතරින් ඇත්තා බෑ කොල් ෆහතන් ඩීඑරිය කරේ කුළුතරින් බෝල කන්ට්‍රෝල් කළා කුරිය දේවත මසේ කනරි ඉස්මාල් හුසෙන් අත්තා හුලං ෆ්‍රාද ටීම් එකේ කාෂ නම්බර් කුළුතරියා

0: ග බින්ත වෙස් මෙහි හිපමුන් දියුම කියයේ මස දෙෙන් ොහුකමුග දෙන් ඒගොතත් විදාලුවමුන් ඒ දේහවනයේ කොංකමෙත්තෝ හගේකතු දෙවන බහංගරාම ශේෂිගෙන් දියගොතත් බලායරුක තාතයකි බින්තක වෙරිවේ නාත්සි ජර්මනුන් තන්තන් හිපා වෙරිකුරුමග උසූද කුරිය නෙරමුන් දාාතීවයාදකං හිංගමුන් දාාතීවේ කෙන්නුවගෙන් ෆෙටිගෙන් දී හංගුරාමයකතු පාකර ගොස් ති දෙමන බොනහංගරාම ෆෙසිිගෙන් දියගොත බලායරු දෙෙන් අදී. ජර්මන් විලාත ඔස්ට්‍රෝ හංගේරියයා එෆරාතු තුරකී විලෑන් අද එෆරාතු ගොයිෆා රශයායා ෆරන්සේස් විලාත ඉංග්‍රේස් විලෑන් එෆරාතු ගොයි පහදෙන් ෆෙරිගෙන් දිය බුණා අස්කරී බොඩ අලන්සේ උපදමගේ සබුන් හිගාදී හංගුරාමය ගොතු පාහකරේ පුබේ අදි දෙවන බොහොංගුරාමය හමන් අර පාහකර විගින් ගොස් ෝති මිබුණා එක්සලයිස් ජපාන ඉටදි විලාතා ජර්මන් විලෑන් මී එන් අලයින්ස් ගොතු ගොයි පාදෙන් තපාත එක එහෙහි ගමතකුම් මි පරාතන් එබාල් ගුන් දිනු මිගොත ගොයින්ගේ ගානෙක් පරාතුක ෆරන්සේස් විලාතා රශයාය ඉංග්‍රේස් විලෑන් ඔතුමුන් ඇයි මිකමගේ එස් සබවකම්ග හම එපදෑ මියතුක දුනේ පාහකරයෝ මිදනී එමෙරිකා ගංගල මුන්දා සියාසත්තමගේ සබුන් මිකංකන් මිගත හිංගම් දාකමක බොනව මියති මිය දුනිය මියති හම එබාවතත් දෙබෑවාම් පශාපා එකතුම් රශයාය චයිනා ඊරාන උතුරු කොරයා එෆරාතුකොයින් ගිරුග අන පාතුක ඇමරිකා ඉංග්‍රේස් විලාතා ෆරන්සේස් විලාතා ජර්මන් විලෑන් ඔයින් ගිරුග අධි ඔස්ට්‍රේලියාවස් ඔයින් ගිරුග මියතිී දුනිය හගුරාමය ෆෙසුම්ගේ කුරීග හාලතන් හම මිහාර ආස්පකමග බුණවගෙන් මිදනී දෙන් අදි තිය පාහක කොරේ පදෑන් ෆැට්සිසම්ග උසූතාකීවස් මේ මිකමග ගුණාලවේ සවෝකමග වේ එයි වරක් ගෙන ගමතම මිබුණා රියක්ෂණරී සරුකාරතන් උපෙදී එමිහුන්ගේ ෆහරුවරි මාසියන් අමර රජෝමගේ සයාසත්තකේ කුරි එන්නෙරාදි භාරග බේනුම් කොගෙන් කමග විය සෙපදකංකන් හාසිදු කොරන් මි කුරවේ මසෙක්කත්ත යුරප් තෙරේග වරබන හිඟමුන් දාතිීවේ මීවෙස් මිකමුග පාහකරවේ එස්ස බවකමග බුණවිගෙන් එබදේ දෙන් එගනන්නවානේ ෆැට්සිම ගුසුල්තාවක මියොන්නනී ඉන්තිහාය භාරගද එමෙන් කියමන් වාන් ජයන පද බොඩු හැබතු බොඩු සයිීමක හුරුන් අදි ඒනෑන් එමෙන් කියමමුන් දාරුග එව සයාසි ඉතුරු එහෙම ෆිකරක ගේ නොන්නානේ පාටි සිිටම වෙස් නොන්නානේ අදි පැරමිලිට්‍රිය තහත් එක ගේගතක මොබ් ගරුප්ත බේනු කොගෙන් ගමුගේ එතරේ රයිතුන් කොන්ටෝල් කරමට්ටක බිරුවරි හරකඇත විසිංගමුන්දානේ අදි බේරුගවමක ජෙහුන් තිමාමෙන්ගේ අමිල්ල ගවමකි ඒයි මා මෑතනකමග බලා මිබුණා උදවානී සයාසත වෙස් එහෙනිහෙන් ගමතකාදී කොළ ගෙංගුලේනේ මිකංකම් පෙනිගෙන් දිය විටලි විලාතුක නවාස්තෙක භාවිස් වන අහරු බෙනිට මුසලීනී බාරව කමන් හිසාබම් පෙහිගෙන් අද හිියල් ාල් කොරමන් එවෙස් ජාගයෙන් ගෑගනක් හැන්වස් ඔන්නානේ නස්තන් වාලානේ නස්තකං හමල දේනේ අද නස්තහක තහත එකක එඩිටරුන්ගෙන් ගොස් හයිියර් කරානේ නොවත බන්ධ කරානේ අද බිරු දක්කානේ අධි බයිතන්තන හමල දේනේ මොබ් ගරුප්ත ෆොනවාගෙන් විපදයන්කංකං හම හිඟා ගොස් වේ බිබුණ නාත්සම සුල්තහක තෙරෙන් හම ජර්මන් විලාතුක වෙස් ජර්මන් විලාතුක ඩො හිටලක සයාසත බලාෑරුග පහකරුන් දිය මිකංකමගේ ඉතුරුන් අද මිබුණා රේෂල් ඉන්ෆියරටි කොම්පලෙක්ස් උපද්දාහවාකං එකතුන් ජර්මන් නස්ලුක මිහුන් ෆියවා දෙන් එහෙහෙම මිහුන්නකි ඒයි වර දන්නස්ලෙක බයකමග බලාා එමිහුන්න ජර්මන් රජතුන ලිවේ පද හගුතකේ ලිවිගේ එකම දිරි නූලවේනකමශා අද එකම දුක දාංජහනකමශා මිපද හම සයාසත්තක වේ කුරිය නෙරෙවා අද මිබුණා ලේවෙන්ස් රෝම් නොත ලිවින් ස්පේසේ මිබුණා පද ගොතක දුනියග තපාත එහෙහි ගමතවක බින්තක වෙරිවගෙන එතන්තන් හිපා ඒ ජර්මන් විලාතක බින්ත කමග ජර්මන් විලාත මම්පා දිබේනය ගොත බාවන් ගෙන්ගුලුණු සයාසත වෙස් වනී නාර්සිසම්ගේ තෙරේෙන් වර බොඩක් කුරිය නෙරෙවා එහකමුන් මිකංක මිකත හිඟමුන් දාතීවේ දුනිය මිදනී හම බොඩ හඟුරාමයකා දිමාලක්කම බොනවය පද මේරුමක්කුම් මිහාරු කංකම් පෙනිගෙන් මී දනී.
1: හම අවුමන්ගේ ප්‍රග්‍රම වගතු සෞන්දි මයිකෝල්ම හද හිබේ ඇමරිකාගේ ඇතරේගේ මස්සරතගුන් කැවමුන් බේර බණ්ඩුම් කොල්ලුන්ගේ සයාසතාග ಸಿಯಾಸತೆಗೆ ದಶಂ ಬಾರು ದೆಕ್ಕುಮ ಕುರಿಯನ್ ನೆರು ನೆರೆಕಮ ಎವ ಬೆಲೆವಿಗೆಂದೆ ಅದೇ ಹಾಸಕೋ ಅಮೆರಿಕಾದ ಯಹೂದಿಂಗೆ ಅಸ್ಕರಿಯ ಎಬ್ಬಾರುದುಂ ಇತುರು ಕುರುಮು ಕುರುಮಾಯಕು ಬೊಡು ಹಂಗುರಾಮಯಕ ದಿವುಮ ಬೆಸ್ ಮೀ ಮಸಕ್ಕೆ ಕುರುಮು ದಾತ ಎವ ಫೆನಿಗೆಂದೆ ಜುಮ್ಲ ಗೊತ್ತಿಗೆ ಕಿನಿತ್ತೋ ಮಿಕಂಕ ಮೀ ಫೆನಿಗೆಂದನಿ
0: ಹೆಂಗೆ ಮನ ಅಣ್ಣವಾನ ಅಮೆರಿಕಾಗೆ ಎತಿರೆಗೆ ಬಹುರಿ ವಾಗಿನ ಗುಣ ದಾಖಿಲಿ ಮಸ್ಸಲ್ತ ಎ ದಾಖಿಲಿ ಮಸ್ಸಲ್ತ ಮಿಹಾರ ಮತಿಮಚ್ಚ ಫುನಿಜೆ ಮಿದನಿ ಹಮ ಇಜ್ತಿಮಾಯಿ ಹಮ ಒಣಿಗಂಡು ಮಿಬುನಾ ಹೆಂಗ ಎಕ್ಕೊಂ ಹಮ ಮಿದನಿ ರೂಳಿ ಹಜಾಕ ವೆಗೆಂ ගෞමක තෙරේග රජතුන බේනුම් වා හිදමඇතව වසේ මගුන් ලිබේන ගොතෙන්නේ අධි ෆගීරුන්ගේ අද ඉන්තිහාය ඉතුරුවමුන් දනී එක්ෂෝදි හාතු ඉතුරත් දවමුන් දනී අධි වකයෝගේ තන්තනුක හතියාර හිපාගෙන් නොක්ම හම කොම්ම දවා කොහෙෙන් හමදා බදව කුරුමා අධි ආම රජතුන්ගේ බඩිජහගේ මිහුම් මෙරුමා ඉපදකංකම් වෙසේ හිඟමු දාකමය ගොතුගම පාහකරයගෙන් ගොස්සමය තිීද මිපදයංහුරි තපාදයකගේ මස්සතන් හල්ලු කරන් මි නෙරෙනී රයිතුන් අදෙකොළන් ගෞමගේ සිෆෑන් නෙරේ සිෆෑන් හිංගා අමල්තහකිවස් මේ මිකමග වර බොඩදි මස්සලත උපෙදේකමක්කමග වාතීවේ පහරුග වෙගෙන් හිඟාදාන ගොත මේ ඇමරිකාගේ එතරේක දාහිදී හංගුරාමේ ෆෙෂිගෙන් දියුම් විිපද හල්තකන් ඇමරිකා අතු වෙදානකම බයංකො හව සිවිල් වෝස් ස්ටාර්ට්ග නමග වේ ඇමරිකාගේ මශවරුම් පොෆෙසරකු එන පොතෙල් ලිව්වාපා බාබර වෝල්ටස් ලිව්වේ එෆොතුග එන බයංකොරම්වාපු වේ ඇමරිකා මිහාර යති මිමුණාපදා අහුලි නොත දාකිදී හඟුරාමය ගෙතුම් පැම් මතිකමුග එහෙකම් ඇමරිකාගේ එතරියග මීර මස්සලතා හම මුලින් එහෙෙන් ගොතකම් අඹුරුවාලයාගෙන් බේරු ගෞන්තකම් මිබුණා කංකං තපාතයක මස්සවතන් ඇමරිකා එතරේ හරි මස්සවත බේරු ගමතක බණ්ඩුම් කොල්ලයාගෙන් කමග වියස් ඇමරිකාගේ එතරියග දාකිදී හඟුරාමය හිඟුම් ඒගොම සදාමෙක් කුරුමට්ටක තපාත එකක සියාසී පරාතකුම් මිහාරු රයිතුන්ගේ විෂ්ණු මුලින් එහෙන් දිමාලක අමරුවාල මසක කුරණීකමග බාවර වෝල්ටස් වේ එපතුග ලිව්වා එහිකමු ඇමරිකා මියුයින් හාලතක් බලයාරු තිය පාහක් කොර විපදෑන් දුනියග තපාත එකක එහෙනිහෙන් ගවමතකන් ඇමරිකාගේ එතරේග හුරි මස්සවතක සමාල්කන් කුඩවාන ගොතන් ගොතක එහිෙන් ගවමතකාම සරුකාරුන් අමදු කොක්ගෙන් අදී හංගුරාමය කුරින් ජහුණුකමකමෙක්කමග වියස් බලයාගෙන් එකුරියද්දා දියුමකී ඒ එකම ගෙතෙරෙන් හමන් වර බොඩති මස්සවත නුකුන් නානකමෙක්කමග පාහකොරවිගින් ගොස්වා මී ඔතී.
1: ර හ ද මත්තක හසක මරිකාගේ දහල ංක ද මරිකාගේ මි සියසත්තක හකර ර ර ග ද මටක අද දන කලග ප්‍රග්‍රම් ලම බදල මරිකාගේ අස්කර ලික ශ ද ම බොනු ද ද ේන ර හම ද මත්තක ගෙන ද ම ප්‍රග්‍රම් ද ජ හ ද ස්සලාම ලෙකුම්.

0: ගඩිමෙන්දුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන්දමනි දිවෙහි රාජ්‍ය ගඩු
1: මේ අශාරහරම්මතේගේ උමරු ප්‍රය හස කරපා ප්‍රෝග්‍රාමෙන් මේ ප්‍රෝග්‍රාම් ග අශාරහරම් දර්ශකය කුඩකු දෙන්නා නොගොලේ අඩා වාහකුරුන් එකශීගෙන් වේ
2: හෆ්තාගේ වාහක

0: ගේන වස්දගට ලාද ගත බෑ අරුවට කොමෙන්ඩ කියන්න එම ෆස් ගඩීර නොෆෙනවීම මස්දුව හෙහිවේ තික හා බොඩු අජුලෙත්තවයි තේ මීහක හම බැහිවස් නොබොඩ වන්න එම රශේ වස්දින් තනා ගින හිදෙන්ුව කොඹං අරාපා ඒනගේ යම්බි මිහ කමගහිකයි කොඹ කොරීක එන නිසෑකය කොරි කමයි කොරේ එනොත් එම එකන් කොරී අදි ෆස් ගඩීර නොෆෙනොනේම මස්දුව හිකොක් ගැන එහුන්නන මීහකු හම එ ගෑග හම බොඩ එච්චකුන් ජහිීමස් මීහකු එක හබරුස්වා පෙම්බරුග බස් බස් රෑවරන් ජායත
1: දැන් මේ රෑවර කිවමුගේ හුනරුගේ වාහක දක්කාර කුරින් අබ්දුරශිද ස්වාහකර බෑපේ නෑපර දොක්කෝයකේ දැන් රැ නිසාරකය සෙන් සූලගෙන් ගුරුවා එපුලිකේ අගුන් රැ නිසාරුගේ කුරීග රෑවරතන් අඩු අහාලං පුරසත්ලිප් පුරින්.

0: කෙරෑවර එහෙම බහුග ඉගෙන්න්නන් ජෙහේ එකියකි මේ ගුළුන්තකා ඔළුන්තකා මේ බහුග කුරිය බස් ගෙනවමා බහුගේ පහත බස් ගෙනවමා මෙත්තෙරයක් ගෙනවමා බස් ඔළුවාලුමා ලෆ්සුගේ මාන ගෙනවමා ලෆ්සු හමජස්වා මි ගුරිහා කම රෑවරු අංග ඇද මිසාදෙන් අල්ගොන් දන්නවා මිසාද රෑවර මෙහට බල්ලව හිතාත මගේ ෆිතා ෆිතා අඹුරා කො ගිතා ගිතා වීමා ඔලි මිතා මිතා දෙෙන් අඟ වී ඉතා ඉතා මුයි ෆද මිතුරු විත විතා හෙරු කම විතමි ගෙනවුගෙස් මිගෙන්න්න ගොයි බල්දවා මිගෙන්න්නනී හිතාත මගේ ෆිතා මිමි අලුවන්ම විශ්නාධාරග මිහෙම රෑවර එහෙන්නමස් මීග බහුගෙවර මුහිම්ම මසක්කතෙ කොරාව හිතාතම් හිතා කියාව පරාව නිම්මනීමි ෆිතා ෆිතාය ඒතු හම එ ෆිලිකෝලීග ඉවිවියකාභාෆියක ෆිලිකෝලික ලෆ්සු නිම්මාරුග එ නිම්මා ලෆ්සු දෙවන බස් ෆෙරේ බහම්මි ගෙන්න්නනි හිතාත මගේ ෆිතා දෙම් පරණි ෆිතා අඹුරා කො ගිතා ගිතාමි නිම්මන නිම්මා අනෙක දෙන් දෙම් බස් මෙ පරණි ගිතාය ගිතා වීමා ඔලි මිතා මිතාය නිම්මා අනෙක් ස්මිතාය මිතා දෙන් අඟ වී ඉතා අනෙක් ඉතාය ගයිබස් මෙ පරණි ඉතාම ෆද මිතුරු වීත විතා හිරු කම වීතමි දන්නව මෙ ඔලේ වාහකයකි රෑවරු බහුගමි අදා කොරා දවරකී ඉංගිරේස් බහුන් අලුගනම මේ දස්කොරා දිවිබවස් මිහා මේ දස්කොරා බහුගේ එකි එකි ආලායි බහුගේ එකි එකි මේ හරකාත්තම් මි ගෙන්න හුරි හා මසකත කෙමි කොරණි රෑවරු ඒමීම රෑවරකී දිවෙහි බහුග වර මුහිම දවරෙන් අදා කුරේච්චි බහුගේ හමත කියාදින් එච්චේ දිවෙහි මුජිතමවග මසකතන් හිවර දිනුමා මී කුඩක්කුදින් ලොස්සුමා මී නසේ හැත්තෙරිවුමා ආර්මෙන් මී ෆණ්ඩිතා එකෙක මසක්කත්තකුම කම්වෙරිකමගේ ඒකෙකි මසක්කත්තක ගෙවාහක ගෙනස් දිනුමා හෙකුමත්තෙරිකමා හූරිහා මී කම ෆෙන්න හොරි දවරු වර්ගත එච්චක
1: නිමම අබ්දුල් රශීද් එච්චක දවලකුම් ගොවනුම්
2: රෑවරාමෙතු දෙහම කොලෙන්න ඔන්න හා මෙම්බර මේ මෙෆෙම්බරු ගෙච්ච දිවහි බහකු නොන්නා නැගත රෑවරකි හම බහුගේ හම හෝදම් වෙස් බහුගේ ලහසු හෝදම් වෙස් ආදකාද හෝදම් වෙස් අනසේහත ලිබෙන් වෙස් අදබල් අදබී කමෙන් හෝදම් වෙස් එවෙස් කමේ දුව ෆනවා දිවහි අයි දුනියක ෆෙම්බරුග සම එම්ම මති
1: ක සගුන් මෙන්නක දෙබ නස් තිහේ දක්කො ගත් කොට ර පොටශ කර ගත අගුන් මෙන්න දෙකුන් වාහකතකුන් එගුණ එච්චක මේ බෙෆනුන් විදාල්වී ගොතුන් රෑවරකි දිවෙහි වන්තකන් ඒ වර බොඩන් එකුදවේ එච්චකේ දිවෙහි මහවදා දිවහිගේ දිරවුම දිවහිගේ ගුළුන්තක දිවහින්ගේ අමිල්ල වන්තකන් වර බොඩ ෆෙන්න්නගුවෙන් එච්චක ගොතුග මේ අගුන් මෙ උම්මිත් කර ඇති බෙෆුන් රෑවර දෙවා හම් යතුකන් හම තිගොතුග දමහට්ටවානකම මේ උම්මීදායක අගොඩ රාජී තිබෙපුන අවකලාන අගුන්මගේ මෙදුගේ ප්‍රෝග්‍රෑම් ෆොනොම්ගේ ස්ටුඩියෝගේ ප්‍රොඩියුසර් ගොතුම් මසේකෝ දිෆෝනි නාෆිස් අබ්දුරෂීද් අගුන්මගේ ගොන්නේ ඔපරේටර් කී රම්ලා ඉබ්‍රාහිම් අන්න හෆ්තාගේ මිගඩියක් දවතරොම වකලාන අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු
3: වන්න මුන්දා ශීවිතිය නල ගුල්ෂණම් මා තංගුවාන් අන්න හිඳු වෑ රෝලියේ අද බීමි බුස්තානුන් අමා බන්නමු එකි තන්තනු මා තක් මිදාතී එක්කුරා දන්නවානම මී අඳු මා රීති මගකේ ඔයින් හිඟා ඔයින් හිඟා
4: දිවි බොහගේ පගීචා

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගේ තියබෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කුරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.